0: ජෝෂා ෆෝරියයා අඩෝ සෝමතිය ගෙන්දවනි දිවහි එෙන්
1: ගෑමද ජිස්මුවිය මේ පුරාණයේ
0: දිවහි එෙන් දිවහින්නයකු

මෙහර ගඩින් දිහගඩි සබ්බිස් මිනිට් මේනුව දිහේ කෙ මෙග හර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩිය ගල්ගුන් මෙන් කුරිය මෙගෙන්දා එහුන් තෙරින්ගෙ හොබුන් ෂෝග මිහා හිසාබුන් ඉතුරු මෙසෙජ මෙ කියාල් දෙනි ඉබ්‍රාහිම් ෆොනෝෆ්වා මෙසෙජ මෙ මෙසෙජ ක මිවනි හුරිහා කුදින වර බාජවෙරි දුවහකන් එදෙන් ගෙනස් දෙවි දානෙතෝ අලි රමීස් ගේ දේතෝ එහි රෝති මිහි මතාර මිලව එම ඉබ්‍රාහිම් ගේ රික්වෙස්ට් එක මතාරන් ඇල්බම් ගහිමනේ අලි රමීස් කියා ফවා දේතෝ එහි මි ලව මිහිමනාල් දෙනි

0: ගඩින් දිහගඩ තිරිස් නෝමනට මේ නුව දිහ කැමග හටස් දිවහම් දිවහම මිගඩේ ගල්ගුන්ම කුරියම ගෙන්ද එහුන්තරින්ගේ හොබුන් ෝයකි එහුන්තරින් රික්වස් කොල්ලා ලවතක හස කොල්ල අගුම කුරියගෙන්ද ෝය ගාර්ගඩ තිරිය හම කුරියක් ගෙන්ද අයිරු ෝග බෑවිරි වෙළමන් වුනි ලවෙන් හිමනාලුම එහුන්තෙන්න්න රික්වස් කොළුම්ගේ පුරසත ඔන්නානේ ඒගාර ජෙහම හමිය පSM එයා මෙදරකො DFM 91 මි පේජ මෙසජ් කොල්ල මි ජෙහෙනි ගුලා ලේෆ මිවනි ඇන්තු අස්ලාමලෙකුම් ඇන්තු කියන හාලු වරං අඩු මඩු වරං අඩු මඩු ඇන්තු මී ෆහියේ වර දුවස් කොල්ලාපත තිගුලාලි නෝ මේ කොළො හම රත් කොය බරාබර ගේ කිය කොල්ලනි ඇන්තු මි ගඩීක මසෙක්කතු හම තිවුලෙනනි ද බන්දෙන් නුව ද ඇන් එදමි සබ්බිස් හටාවීස සමයගෙන්ත දිය මසෙක්කතුග එහෙනෙන් නොදෝ තිකොළු ගොත්ත තිකොළුග වකි කමෙන් එදෝ කොන්නවෙන් අඩුව හාලං ඇන්තු පියදුති මෙසිච් කොල්ලි අලි රමිස්ගේ බෑවිරයා කුරමේ හඳන්දෝ බේනුත හාස කොල්ල
1: ගෙනස්තේන
0: එහෙම ලවයිග
1: ආතිකොළ
0: බෙස්.

Es un terengue jobón. ගඩින් 11 ගඩි 9 මිනිත් මේ නුව දිහේ කම් මෙගහර්ට්ස් දිවෙහි FM මෙගඩියක අල්ගුන් මෙන් කුරියම් මෙගෙන්දා එහුන් තෙරින්ගේ හොමු ෂෝග දෙම් මෙ හිමනාල දිනි දිවෙහි අමිලරාග් ලවේ දිවෙහි අමිලරාග් ලවේ කම් මේ ගෙනස් තින් ලවේ කි ඊස කියාවා මේ කයි මිහා හිසාබොන් ඊතුර එහුන් තෙරේගේ රික්වෙස්ට් මෙ හිමනාල දිනි මිෆහරුගේ රික්වෙස්ට් කි දුසුමාගේ රික්වෙස්ට් දුසුමා රික්වෙස්ට් කොෆ මෙවනි මිහිත ලෝබි දේන මිලව ජහල් දින මෙහෙම මිහා සබු මිලව මේ බල් දිනි

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග
1: දෙම්යති මියල්බම් ගෙහිමෙනේ එම්මෙ පාරුගත එල්ලවා අද ලවෑගෙනමකි වාරි ජවන් මානෙකි අහරෙන් තිබෑට්ටකා කුර්බාම් වෙච්ජෑමේ නොත අහරින්ගෙ අමිල්ල නප්සු හුෂාලෑැෆීමේ මෙ ලව කියාපවනී සූෆී ලවතකුන් මුළි දුනිය මශූර්වෙෆවා නූරාන් සිිස්ටර්ස්ගේ ජියෝති නූරාන් එන ගැඩකී ගුදුරතී ගොතුන් වෙස් ආධ්‍යාහිලා හකතෙන් එකුලවේ අඩේ එතක් ගරුණෙවී පංජාබී සූෆී මියසික්ෙ ආයිලෑකන් නිස්බෙබ්වා මේ හුනර්වරි ෆන්නාන්ගේ අඩු මිහාන්පිවනී දෙහා සබ්බියුගේ පොලිවුඩ් ජාසූසි ත්‍රිල්ලා ෆිල්මෙකි තෙරය වර ෆුරිහම එකෙනස්තීෆා ವಾರಿ ಜವಾನ್ ಮಿ ಲವೆನ್ ಮಿ ಫಿಲ್ಮುಗ ದಕ್ಕುವಾದೆ ಪದಲ್ ಹಿಫುಮಾ ನುರಕ್ಕಾತಿರಿ ಮಿಷನ್ಗೆ ತೆರೆಂ ಮಿ ಗುರುಪಾಣಿಗೆ ರೂಹು ಮುಳಿ ವಾಹಕ್ಯಾಗ ದೆಮಿ ಒವೆ ವಿಸ್ನಾಲ ಕೌಮಟ್ಟಕ ಜಾಸುಸಕು ಗುರುಪಾಂಬಾ ವಾಹಕೆಂ ಏನಗೆ ಆಯಿಲಾಯ ಅಮಿಲ್ಲ ರಕ್ಕಾತಿರಿಕಂ ಗುರುಬಾಂಕೊಂ ಉಫಂ ವಜನಾ ಆದಾಗೆ ಹಮಜೆಯ ತಿರುಳುಂ ಗುರುಬಾಂಕೊಂ ಜ್ಯೋತಿ ನೂರಾನ್ ಏನಗೆ ಅಡುಂ ಎ ಹುರಿಹಾ ವೇನಕಾ ಪರುದೆನಿಂ ಮಿ ಲವೆನ್ ಮಿಗೆನಿಸ್ತೆನಿ ಮೀಗೆತರುಂ ಮಿಲವೆಗೆ ಹಿಮೆನೆ ರೆಬೆಲ್ಗೆ ರೆಪ್ಪೆಗೆ ಸಬಬುಂ ಬೋಧ ಸೂಫಿ ಆದಕಾದತಕ ಸಮಾಣಿ ಹಿಪೊಪ್ಗೆ ರೂಹ್ ಎಕುಲವೆ ಲವೆಗೆ ಫೋರಿ ಇತುರ ಗದವೆಗೆಂದೆ ಮೀಹಮ ಮ್ಯೂಸಿಕ್ ಡೈರೆಕ್ಟರ್ ಸಾಶ್ವತ್ ಸಚ್ದೇವ್ಗೆ ಹಾಸ ಸಿಫ ಮಡುಮ್ಯಾತಿರಿ ಅಡುತಕವೆಸ್ ಬಾರುಗದ ಮ್ಯೂಸಿಕೆ ಎಕ್ಕೊಲ್ಲ ಅದಿ ಕ್ಲೆಸಿಕಾ ಸಮಾಣಿ ಗೊತ್ತ ಗೊಳುವಾಲದೆ ಹೇಮ ಮಿಹಾಯಿ ಸಾಬುಂ ವಾರಿ ಜವಾಣ್

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: කොම ඉන්සාන කීවස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමිහෙ එකී එකිකන් කමාමෙදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනී එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමත් ෆොලොන් එකන් හැමජස්සවා ෆාවා ගොයි කන් කමාමෙදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදමුගා කොම්මෙ මීහකුවෙස් එහෙම මීහුන්ගේ ඛියාලන් හුරුමැත්තෙරුකොන් හිතුමී මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමින්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑතෙරිවා තනෙක්ගෙ කංකමුගයා මුළි කවුමක් මංෆාහුරි කංකමුගා කමන් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකන් එකංකංකුරුන් අغලබීයතත් තබාවුමකී එයි එගොතක් කන්තක් කුරාමීහකු හමමගුන් එක්කිභාවගෙන් නොදානෙකං මි උම්මතුගේ මෑන් නබීයා වනී අංගවාෆ ඉතුරු එක ලේගෙෆානකී ඉස්ලාමී උම්මත මෑන් අල්ලාහ් දෙක්කෙවි එම්මෙ රිවෙති නමූනාකන් කීරිති කුර්ආනුගා අංගවාෆාවා හිඳු ඉස්ලාමී උම්මතන් නිස්බැවා කොම්මෙ මීහකුවෙස් එක ලේගෙෆානු දෙක්කෙවි රීති නමූනායත් තබාවන් ජෙහෙනෙ ඉතුරු මෑන් නබීයාගේ සීරතු දිරාසා කොෆී කොම්මෙ මීහකක් වංහනාවගෙන් නොවානෙ හකීගතකී ඉතුරු එක ලේගෙ ෆානුගේ ખાස්ස ෆොලුකංකමු ගයා මුලි උම්මතක් කොරිමතිවා කංකමු ගා කමං එක ශීගෙන්වා আদি එක ලේගෙ ෆානු ඉතුබාරු කොරවවා මිස්මි හුන්නා මශ්වරා කොරවවමුන් ගෙන්දෙවිකං අමින්ල ෆොලුකංකමුගේ මිසාලකී ඉතුරු එක ලේගෙ ෆානුගේ අඹිකඹලුන් මෑන් අල්ලාහ් එක මනාය රුසුන් ලෙවි ආයිෂතුගේ ෆානා බෙහෙගතුම් බයකු මිහුන් හදාගෙන් දෙකි දොගු වාහකෑගා එක ලේගෙ ෆානු අමල් කුරෙ විගෙ මුලි උම්මත දිමාවා කංකමුගේ මිසාලකී බදුරු හංගුරාමෑගේ කුරින් නාෆහුන් එක ලේගෙ ෆානු අමල් කුරෙ විගොතා උහුදු හංගුරාමයා ඛන්දක හංගුරාමා ෆෙෂුමුගේ කුරින් අමල් කුරෙ විගෙ আদি මෑන් අල්ලාහ් ඉතුරු එක ලේගෙ ෆානන් අමුරු කුරවවා අංගවා ෆාවනි දුනියවී කංකමුගා මිස්තකුන්නා මශ්වරා කුරෙ වුම එකලාංගේ වහී කුරවවා ෆාවේ وشاورهم في الأمر آل عمران سورة جي ستيك فانساس نوانا آية ماناي أدي كانتكو غا كاليغ فانو اميهننا مشورا كرواشي دنياوي كانكمو غا مفد هردنا أصولك كان إليفا واحدو مسلمون جي ترين بايم ميهم مي أصولا خلافا عمل كرامون داتا فنكا مي هتاما هوريكامي شكين نگتو غا تمايا فنكتكي එම්මෙ මොළු ගොයික්කන් දෙකෙ එහෙම මීහුන්න ෆෙන්න ගොතක් හුරුමැත්තෙරිකොන් නොහිතා අغලබීයතත් තබානුවා මීහැකි හලාකුගෙතරය වෙට්ටිගෙන් දාමීහෙ කීති රසූලාගේ පහුගා වඩාගෙන් නැවි ඛලීෆායකු විදාළොයිෆාවේ මනිස්තබද්ද බිරයිහි ෆකද හලක් මානයි එමීහක ෆෙන්න ගොතුගා හි ෆහට්ටෑෆි මීහායි හමකෂවරුන් හලාකුගෙතරය වෙට්ටිච්ජ මීහෙකෙ الله فرهم گتوگا ایمان وگین تیبے مومنون نکی دے دنیا گے نصیب ورین کموگا اللہ کنڈ الو وافا وائرو ایبا میہن گے کی باگا اشا گن فاوا متی وری صفت کامدو کیرد قرآن گے اتن آیت گا بیان کرا وافاوے ادی انک کلون الو گنڈو من مسلمون گے نفس تاوگا اے صفتان اشا گن نیومون اے نفس تا زینا

0: ගහට ස්තිව ෆම් ගේෙහුන් තෙරිනං ෆාවිරි වගුත් කොල්කන් එදමුන් ස්පෝට්ස් පීට් මි ෂෝයායකුග මියදු මි බතල් කොල්දී සමා. මි ප්‍රග්‍රම්ගේ මක්සදකී මුනිිෆුයි ෆිල්ම් ගෙතෙරේ කුළිවර්ගේ දායිරා ගහරක ඇත්තරි වාෆර ඇතවගේ දායිරාක වාහගතක අමිල තිරුම්ග වාහකතන් එහුන්ත නාහම කෙනෙස් දිනු. මිෂෝ කුරියම් මි කෙන්දනි කොම හෝමතු හෙක්ක මෙන්දුරු දේජ්ජ හයිරු. ನೊದೆಯಕ್ಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂ ಮಿಗಡಿಗ ಕುರಿಯಮಿದನಿ ಸ್ಪೋರ್ಟ್ಸ್ ಬೀಟ್ ಮಿ ಹಫ್ತಾಗ ಶೋಗ ಮೆಹಮಾನಿಗೆ ಗುತ್ಕ ಪ್ಯಾವಿರುವನಿ ಚೆಸ್ ಕುಳುಂತೆರಿಯ ನಿಹಾಯ ಅಹ್ಮದ್ ಕುಳಿವರ್ಗೆ ತಫಾತ್ ವಾಹಕತಕ ಅದಿ ಮಿನೂಂ ವೆಸ್ ದಿರಿಳುಮುಗೆ ತಫಾತ್ ವಾಹಕತಕಾಯಕು ಮಿ ಶೋ ಮಿಯದು ಕುರಿಯದ್ದಾನಿ ಎಹೆನ ಮೆಸೆಮ್ಮೆ ಫುರತಮ ಮಿ ಜಹಾಲದೆನಿ ಗಡೀರುಗೆ ಫೆಶುಂ ಕಮುಗವ ಅಮಿಲ ರಾಗುಗೆ ಲವ
1: ನುದಿಹೆ ಏಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂಗೆ ಕೊಮ್ಮೆ ಗಡೀರೆಗೆ ಫುರತಮ ಲವೇಕವೆಸ್ ದಿವೆ ಅಮಿಲ್ಲ ರಾಗುಗೆ

0: Amihum bimga datur faturukum ulesh adi Allah khalqutukum furatama ufiddevi goy tiyaba mihum visna balash ding yafa Allah emme fahuge ufiddevum ufaddavanate ebahi alun diruva iada kurvanate hama kashorum Allahi komme khamegge macha kuladum vanta raskalange
1: දිවහිFM දිවහින් නායකු නොදිය 1 MHz
2: අලිනෝර